0: ගඩිබිහාර අග්ගඩි 42 මිනුතෙක මෙගහස් දෙවේ FM මෙගඩි ගල්ගුමෙන් කුරියම් මෙගෙන් දැනි රාජ්‍ය හිඳුනා ෂෝයායක නුවගඩි 30 සිඟුමා හමේ ගල්ගුමෙන් කුරිය දාණා අලුමෙ මි ෂෝග ખાසබයි බෑතකා එක කුරියම් මෙගෙන් දැනි කොම්මෙ අංගාර දුවේ ගේ ෂෝග තෙරේක ගෙනස් තේ බයි මි එහාරා මිහා මියදුගේ මි බෑදෙන් මිහිමනාල් දෙන්
1: එහාරා මිහා
0: එහාරා මිහාරු මේ බය මේතු අලුගුන් මිනේ කිල්ලා දෙකි මේ

0: දිවහ FM දිවහින්නායක.
1: මුනිවස් විදුවාලම නුවදිහ එකෙම් මෙගහර්ට්ස් දිවහ FM ටියුන් කොන්දම්.
2: ලවයකස් පහ ලව.

දිවෙ FM දිවෙහින් නායකු නොදිය එක මෙගහර්ට්ස් දිවෙ FM නොදිය එක මෙගහර්ට්ස්

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම් ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක මුළු ආලවේ දොරේ

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහක්තක පුළුවාලවේ දොරෙන්.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: දෙන් ඉන්සානගේ ශුඌරතකා ඛියාලුතං අනින් ඉන්සානක වාසිල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකි දු මාලූමාතා එකියකි හුනර්තකා තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකී වෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජ්තමාවගේ හමජෙහුමා කුරි එරුම බේනුන් කුරවේ එම්මෙ බාරුගද හතියාරකී දු හම එහෙම්මෙ ආයිලායා මුජ්තමාවගා දෙකොළ එරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුන් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකී වෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගෙ බේනු හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙග්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අළුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅ්මිනුන්ගේ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුලුගෙ බේනුන් කුරුම වනී අංගවාෆා رسول الله صلى الله عليه وسلم ارشاد دبوا فاوا غوتوغا مسلمكو اچچ بونا نما بونام واني هيو باهي هيو باهي بونه وينن نما اچچ نوبونه هانو هورون ما مولو حکمت تریاکو ايناگه کودا داري فولا دين نصيحتيگا بونه فاوا کما ريوا كوري فاوي تيبا ميهكا جدل کوگين بالي بيدانه ايكمكو හනු හුරෙගෙන් බයෙන් නුවානේ එහෙන්කම තිබා වාහක දෙක්කුම වරේ එහෙන් මීහුන් දක්කා වාහක අඩුවෙහුමන් ඉස්කන්දේශේ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරන් ජෙහේ ෆදයකුන් හනු හුරෙගෙන දුවහකු වෙස් හිතාමකුරාකෂෙන්

0: ඔහුගේ අමුරු ෆලාමෙදු කමන අජාබ වඩාගන්නවනී තෝය. ගේගේ අහුළුවරින් නේ තියබේ කලුන්ගේ මච්චන් අල්ලාහුගේ රහමතයි එකලාන්ගේ බරකෑන්ටේ හම කශවරුන් එකලාන්ගේ හම්දු ලිබිවඩිගෙන්වා මෑයි දීලතිවන්ත රස්කලාන්ගේ.
1: දිවෙහි FM දිවෙහින් නායකු නොමදිහ එකෙම් මෙගහර්ට්ස්.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුළුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙකතුමති
3: කලා හුදුන් සිපවිගෙන්දා හික්ගෑම වාහකත අසරුකත රාගුතකායකු

best. Tea time request. ගඩින් 26 මිනිට් මෙගඩී ගර්මෙන් කුරියම් මිගෙන්දනී ටී ටයිම් රික්වෙස්ට් ෂෝයා එකීග මියදු එහොන් තේනා බද්දල් කුරොම් මිදනී අවුන් ආශිද ඔල්මෙන්ගේ මේ ෂෝ කුරිය දාණ වියදු සම ෆස් කඩි පයා හැමය කුරිය ගෙන්දායරු එහොන් තෙරින්නක්කම් දා රීත් ලවතගේ ගෙනස් තෙවේ තොල් මසෙක කුරමු දාණ එංගේතෝ මීහා හිසාබුන් එහොන් තෙරියක් ෆොනවා ෆා මෙසේජ මීහා ෆොනවා ෆේ මෙසේජ ආශිද කිහිනේ ආශිදාම වරල් රංගල ವರ ಲೋಬಿವಾ ಕುಜಕ ಲವೆ ಜಹಾಲಂ ಮಿಯದು ಮಿ ರಿಕ್ವೆಸ್ಟ್ ಕೊಲ್ಲನಿ ಸಿರ್ರು ಸಿರ್ರುಂ ಹಿತೆ ಮೀ ಲವ ಎಮ ಮಿಹ ಹಿಸಾಬುನ್ ಸಿರ್ರು ಸಿರ್ರುಂ ಹಿತೆ ವರ ಲೋಬಿವಾ ಕುಜಕ ಜಹಾಲ ಲವೆ ಕಮ ಮೀ ಹಾಂ ಬುನಿಫ ಎಬೈ ನೆನ್ ಎ ಫರಾತೆ ಮಿವಗುತು ಅಡೋಹಾಂ ಹುಣ್ಣಾಣಿಕಮ ಉಮ್ಮೀದು ಕುರಣಿ

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු.

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: වාහක දෙක්කුමුගේ නිමතකි කීර්ති අල්ලාහ් ඉන්සානුන දෙව්වා ධර්ම කුරවවාවා වරම් මතිවැලේ නිමතේ එකමුගේ වසීලතකි දු එහෙන්කමුන් දුලුගේ බේනුන් හේගොතුගා හිෆුමෂා බේකාර වාහක දෙක්කුමුන්නා මීහුන්න ගෙල්ලුන් දෙනිවි කංකමුන් දු සලාමෙක්කො රක්කාතෙරි කුරුමා මෑවෙගෙන්වා ඉස්ලාම් දීන් ගොවාලබ්බාෆාවේ මිගොතුන් දු රක්කාතෙරි කුලවමකි දින්නවා කාමයාබ ලිබුමුගේ සබබ් තහුගේ තෙරෙයින් සබබෙක්කමුගා ඉස්ලාම් දීන් කඩාලුවාෆාවා කඩයලුවුමුන්නා අදි මිගොතක් කඩයලුවවි ඉරු ඒ වාහක ඇස්ෆා වනී ඉස්ලාම් දීනුගේ දෙ රුකුන් කමුගාවා නමාදා ޒަކާތާ ދެމެދުގާކަމ ވުމުން ދުރަކާތެރި ކުރުމަން ಇಸ್ಲާމ್ ದೀನ್ ބާރު ಅಲާފާވާ ಮಿಂಬರು ಹಾಮವೆಗೆಂದೆ ಮಿಕಂ ಬಯಾನ್ ಕುರವ್ವಾ ಕೀತ್ ಅಲ್ಲಾಹು ವಹೀ ಕುರವ್ವಾಫಾವೆ ಕದ್ ಅಫ್ಲಹಲ್ ಮುಮಿನೂನ್ ಅಲ್ಲದೀನಹುಂ ಫೀ ಸಲಾತಿಹಿಂ ಖಾಶಿಊನ್ ವಲ್ಲದೀನಹುಂ ಅನಿಲ್ ಲಗ್ವಿ ಮುಅರಿದೂನ್ ವಲ್ಲದೀನಹುಂ ಲಿಲ್ಜಕಾತಿ ಫಾಇಲೂನ್ ಮಾನೈ ಮೂಮಿನು ಕಾಮಯಾಬು ವೆಜ್ಜಕಂ ಕಶವರೆ ಎಮಿಹುನ್ನಕಿ ಎಮಿಹುಂಗೆ ನಮಾದುಗ ಮಡುಮಾತಿರಿ ವೆತಿಬೆ ಮೀಹುನ್ನೆ ಅದಿ ಎಬೆ ಅಮಿಹುನ್ನಕಿ ಬೇಕಾರು ವಾಹಕತಕ ಕಂಕಮುಂ ದುರುಹಲಿ ವೆತಿಬೆ ಮೀಹುನ್ನೆ ಅದಿ ಎಬೆ ಅಮಿಹುನ್ನಿ ಜಕಾದ್ದೆ ಮೀಹುನ್ನೆ ಅದಿ ಮೀಗೆ ಇತುರುಂ ಹೆಯೊಬಸ್ ಬುಣುಮುಗೆ ಮಚ್ಚ

එකලාගේ ෆෙෂමෙන් නැති ඉස්වේ වොඩිගෙන්වා රස්කලාන්ගේ අදි නිමුමෙන් නැති ෆස්වේ වොඩිගෙන්වා රස්කලාන්ගේ අදි හැකිතකුම් ෆාළුවේ වොඩිගෙන්වා රස්කලාන්ගේ අදි හිස්සතක වංහනාවේ වොඩිගෙන්වා රස්කලාන්ගේ අදි එකලාගේ කොම්ම කමෙන් මොලත් දෙන වොඩිගෙන්වා රස්කලාන්ගේ

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුරුම් බොනතෙන්නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ බොනෙපා ආහරෙන් එකෙනෙ කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙකකුමතේ ජහමේ සනා ගිසලාරු
3: කලා හුදුන් සිපවකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: අමේකන 96.1 MHz දිවයි FM.
1: හිම බිහිගේ අලාමැත
2: හුන් අවුන්
1: රෝගා ජෙහුන්
2: කෙස්සුන්
1: ලෝරැවුන්
2: හමුගා අරක් බිහිත කෙන්නගුන්
1: ආමක බිහිත ෆුරිතම නගානී මූනා කරුග එෆෝ මේමති බුරකශි අතුගා අදි එෆෝ ෆෑග
2: ಹಿಮ ಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆ ಫೆಡಿ ಜನಮ ಲಸ್ನು ಕುರವ ಸಿಹಿ ಫರ್ವ ಹೋದವ
3: ನೋದಿ ಏಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆ ಎಫ್ ಎಂ ದಿವೆ ಹಿಂಗೆ ಮುನಿಫೂ ಫಿಲುವ ಅದಿರ್ಮುಗ ಅಬದುವಸ್.

0: නුවදියක මෙගහර්ට්ස් දිවෙයි FM අබදුවස් එම්මෙ ගාතුග
1: රීත් අපතු වෙස් රීත්

0: TVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීත ලවතකේ
2: රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගස් TVFM ගේ මේ හන්ති බයි ලවත කොමස් පෙරේ
2: දෙගොන් ෆිල්ම් නෝ මේ කී හම
0: දිවෙහිඟ මොනිසු හේ ෆිල්ම් වැදේ නමුග අබදුවස්
3: ලෝබි ලෝබි

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆෝ පිළවෙද්දී නමුග අබදුවස්
1: ලෝබි ලෝබි